දන්නාශ හම කශවරුන් එවරෙන්නේ හම ෆසාද උපද්දාමි හුන්නේ එහෙනෙක් කමක් එවරෙන්නම් එකන් නෑගෙනියේ.

අදි මීහුන් ඊමාමි ෆදයින් තිය බෑමීහුන් ඊමාම් වාශේ එවරෙන්නා දිමාය බුණවිජ්ජනම මොයයින් ඊමාමි ෆදයින් අහරමෙන් ඊමාම් වානහියේ එවරෙන් බුණති දන්නාශ හම කශවරුම් මොයයින් නකී හම එවරෙන්නේ එහෙනෙක්කමකු එවරෙන්නන් එකන් නේගෙනීයේ.

ලාය එබහී මහම්මද් ගෙෆාන තිමන් රස්කලාන්ගේ බාවාලෙවී එච්චකාමෙදු එබහී කුරවානාමෙදු තියබෑමිහුන් ශක්කු කමිගාවනී නම ෆහෙ තියබෑමිහුන් ඒගා වාෆද සූරතෙන් නිකං ගෙනෙස් බලාශ අදි තියබෑමිහුන් තෙදවරින් කම්ගාවනී නම අල්ලාහු ෆියවා තියබෑමිහුන්න නස්රු දේනේ එහි තෙරින් තිබිනම ඒවරෙන්න්න නිකං ගොවා ගෙනස් බලාශේ.

0: ගෑම් දවන් ගේ තොදෙන් බෑවරයාගේ මතින් හදන් කරාවහක වර අවු හමින් ගේ තව බෑවරයා මතින් හදන් කරමක ලෝබි උමකි ලෝබින් උරුමක දෙත්ත අවු මෙන්න එවාහක මී ලවෑග දැන් ඉවිගෙන් මිදියේ ගේත තිබේ ෆුල් මිහෙන් අඩොස බේනුම් ෆුල් වකි ලවෙන් ඔතියා රිකස්ට් කොල්ලව පීසෙම යා බේනුම් කොන් අලු මෙන් මී අෂජ් ජිහිම කෙනස් තේ ෆොර්තම ලවයකන් හදාන ලා කුරු වේ රිකස්ට් ලව දෙත්ත
1: ආ මී ඇසබ මලෝ අක් කුරේ දාම් මෙෆෂන් ඉංගේත මලෝ අය කේ මෙදෙන්නේ තිබේ ෆුල් ගේ ඛියාල් ෆුල් තක අක් කුරේ දාම් අල්ගුන් මෙ මෙෆෂන් ඉ මීදු මලෝ වකි ෆුරාවර උමුරු කි කුදින්න අගුලුම් බතෙහි කුරුම බෙලෙනි වරින්න කුරේ වේන කන් තත් එක්ක කොබා හිය අල්ගුන් මෙ මීදු ගේ ෆුර්තම් බෑවරේ කි හස්සන් අස්සලාමු අලයිකුම් හස්සන්
2: නබ්බා
0: හස්සන් කියනතු
1: ඩියුටි
2: පුදින්නා මෑන් ෆෑන දුරුවනි දුරුවීම වාගුත කියන්නේ එබ්ස් කමෙක් හිස්සා කුරුමා මේ කන්තත්තකානේ මේ වාහකට දෙක්පුමා මේ කන්තත්තක වාගුතකි පුදින් වකිමක තියා පුදින් බොඩතිවි බොඩතිවහෙන් කිවේ කොඩති පුරුකුරනේ පුදින්න එබ්ස් අලන්තක නොහුන්නනේ දුරුවීම වාගුත කිමසා නමාල් පුරා බොණ කරේ කියන මේ ෆොටින් ඉච් කියන බොණ කරේ කියන නුනසාග සුකූනු මාත වසීහ වකිම පසීසක දම් බොණ කරේ කියන උනේ එලෙවලක් දියා මමවරේ කුදින් තුවනේ ඒ කුදින් අලානුදම සම කුදින් තුවනේ මේ කියන බෙලෙරෙන් කොන්න කොට කිවිුණා කොටම සුමර කර දියාම ඉතින් ඒ කුදින හුරියකම ඉංගේන හිල්කොෆ දුල් කොල්ලානේ දුල් කොල්ලෙන් සම කුදින් අත්තු කියලා සමේ කවුද
0: මෙතන ආවා එම් වීම වාකියම රකොන් කුදින් දුල් කොල්ලෝනේ දුල් කොල්ලෝනේ
2: මිස් කොල්ලෝ සම වස්තේ මෙති මාවන අත්තු කියලා
1: ති දාලු නු තව මේ වසීෆය දමස් බුණා කරනු කරේ නමාද කුරම්මස් බුණාක එකිනු තු එහෙන් දිමාවනි
2: එකොතන් එවනේ මිබුණාවත කුදින් කුදින් එක කුරියක් වල කුදින්න මිහාර මිසාග වාකි උමර කදියාම එව මිසා බෑම් මිය වුණේ නා එනේ හුලියකම ඉංගේනේ මිහාර දැන් එනේ මේ එනේ බොඩව මගන්න කුජ්ජකේ එනේ හුලියකම සිංගේනේ එනක බුණා කරනු ජෙහනේ
1: එන්දෙම් කුර ෆට්ටම් දෙමි දාල්ව ජෝර් බොඩ කුදින්න එකේක වගතු හේදනු කුරෙවි කුදින්න
2: වගතු දෙකෙවි කුර නුකුරා කොට කි කුදින් මිසක බේර වලේ සුකෝදු නිම්මා ෆෑස් සුකුදින් බේර දියා ම දෙ කුදින් කේක නූලේ දැන් හම කාලා මෙන්නනේ සාදාන කඩන ඒ කුජා මිසක ලිමි තමාද ෆොන වල ෆොන වල එවන් දාන අමාරත්තෝ මුසක මූරත්තෝ තුඩියත්තෝ අනුනි හෙන්තරකතෝ බදනේ කේන මිසක උලර ගාම් පුනාද කෝදන නමාද දියා ආ මිය නමාද
1: එහෙමම ගාතුම් බලම් දෙත්ත
2: ගාතුම් බඩ බබෙලුම් මේ ගාතු බඩ මෙහෙම
0: ආ දෙන්නේ මේ හසන්ති ෆහකරු මේ හර දිමා බයිකන් කන් වකියුම් රකදියා
2: මිස මේ හමද සහම දිමාම වර
0: එහෙම දිමා මෙයා බප්පේ කිදර ප්‍රසන්නක දාම් විදෙත්ත
2: 7 4 7 6 4
1: ස්කූල් ද ගඩජහනීතු
2: බබ්බා
1: අහහ එමිම බප්ප ගඩේ නුදෙවෙදාන් ටිකම් බොඩ වගෙන් කන්නේ මෙහාර වලනේ දෙත්ත හසම් එහෙම වර බොඩ ශුක්‍රිය ඉංගෙත බෑර ඩැන්න විති
2: ඔස් කොලොමසා
1: ලකේලා ඉංගෙත වර වර ෆයිල් දෝ හකේදේ
2: අනේ
0: දසා නලොම් මෙන් මෙ ෆිල්ටම හසන් නම් විවාහද කල් ද හසන් එ ෆාහ කරු වනේ දිමාව බයකන් කන් මිසාල ක වකේ මුරක දෙයම කුදින්න මුහම්මදත් කරම් ජිහිලුම් වේ එහා හසාබොන් මිසාල කන් නමාද කරම් බුණ ෆොයකියම් බුණ වazifa දාම් විස් ඉංගෙත වazifa කන් නොගසොන් කරම් විජ බුණා කන් වෙකේලේ එහෙම එකං කමුන් ගේ තලොම් මෙ මේ මවදව කි ෆුරා රෝ මුරක දින ගුරුම් බදහ කරම පෙදෙන වෙදින කර විදාන කත තේ කොබ ඇහි එකහල කමෙක් ගොතු හසන් එ ෆාහ කරු වනේ මිහුරි හක්කමගේ හල්ලකි ವಗುತು ಹೇದ ಕುರುಮೆ ಗೆತ
1: ಕುದಿನ್ನ ವಾಕತೆಕ್ಕ ಕುದಿನ್ನ ಐಕಿ ಗೆನ ವಗುತು ಹೇದ ಕುರ ದತ್ತ ನನೋಟ್ ಕುರುಮ್ ಗೆಂದು ಅತಿ ಬೆಫ್ಲು ಅರ್ಗುನ್ ಮೆಂಗೆ ನಂಬರ್ ಕೀತಿ ನೆತ್ತಿನ ಹತ್ರಿಸು ಮೆಂಗ್ ಹೈಸು ಮೆಂಗ್ ಹೈ ಗೆತ್ರಂ ಪಿಎಸ್ಎಂ ಐಪಿಎಸ್ ಬೇನು ಕುರೆಪೇನು.

0: IKEA presents
1: භාග්‍යවර හෙනයි.
2: අංගෑදී උගන්නෑදී මොනිෆෝයි ෆිල්වා දිනමුග
3: තෙදුවරිකම්මායකු
2: එකවරි කමායකු
3: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම් මිගාතුග දිවහිරාච්චයගේ අඩු
2: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ඩ්ස් මීඩියම් වේව් අඩ්ඩිහනුවෙන් මෙගහර්ඩ්ස් FM බෑන්ඩ්

0: ස් ලොවෙන් ඇත තස් ලීමගේ නම් මතයගේ හිම්මිල්කවගෙන් ඒවාහක බිදෙක වෙන
1: රේක බුණන් හුරි දේශේ රේක නොබුණ වුණු දැ මිරියනක
0: හෙදුන ලස් කොල්ලා තරේ අලුවන් මේ ප්‍රග්‍රාම තරේ බුණන්වගෙන් හෙදුන ලස් මේ කොස් ලව ති ම කොස් කොට ලා හලුවන් ගෙන තින කොම දෝක සලුන දන්නවා සෝදන් අශ ජෙහීම හලුන ගෙන තන තිබේ ෆොන් හලුම මෙසජ කොටවා වත තරෙන් එම ගෙන මෙසජ බේ ලව ගත හලුමෙන් දැන් හම ආදෑ මති මේ ලවය ෆෝ එබේ ෆලකවා හද කාදර මේ ද සරුමෙන්න්න මිහාල් ෆෝනු ගොඩාදම ති ඇන්තු කියබේ ෆ
1: ස්ලාමලෙකු
2: පලසලා
1: අන්තු බාච්චර හෙදුර
2: කිහිනෙත්තු
1: හල්
0: ඇන්තුගේ නමුග දිවි වාහදක්කාවලේ ඔන්න වකින් හාසකමෙන්ගේ තු ඇන්තුගේ නමු හාසකම කිය හම කොල්ලක මේ අලුමෙන් මිකාවත වනමින් හෙදුන්ගේ තො නික්නේම ඒයි ඇන්තුයි ඇමනත්ත නම කිදත්ව හ අලුම කුල්ලියක ඇමනත්තුකෙන් ඇන්තුව කියාන ගේත වර හාසකමැති නමුගෙන් ගේතයි
1: එම ස්කන ඇන්තු දෙත්තු
2: ලවා
1: ඒ ඇමනතු හම වකුතුම් බදලුවන් ඇන්ත දෙත්ත ඇන්තු ගහරක බෑර ඩැන්නවා බේ ෆලත්තෝති අගුමගේ ප්‍රෝග්‍රම්
2: රම් එහෙ ඔල්ලාර වරම් මදු මදුම් එකම් අඩුවහන්
1: ආරංගලු වර රංගල එහෙම මේදු වරම් ගුලේ කල් මවලෝ වීමහින් හීවනති බෑවරේ වැටැන්නවේ කුරිය ගෙන්ද නිම්ම වාලවම් විෆුරසතරවනි මවුලු
2: මෙහර මේ එක පේරන්ස අන බෙලනවරන්න පුරාවර කුඩන්න ඉන්න ගොළුන්ද වෙනවා
1: ආද ආදේ ගුළුම් පදහික්කුරන් කොබෑතෝයි බෙලනිවරන්න කුරවේනිකමකි
2: හම පුරවෙනකම කෙක් කල කුඩයිරු සරව සර්ගනම ඒ ගෙංගොලේරු ඒ ඔන්න ගෑස්කං හම කුදින්න බේවු වකේජක දියම එක් කල ගුළුම් කොඩ කොන්නුලා මෙ අරමෙන්න්න මෙවාගත ගෙන පාරු ඇනේ තේරහාරු සාධහරුවීම ංකොල එක කුද්ජා බොඩු එපේ දෙෙන් එහෙරි හැමිම කුරීග එවනු ගොත ගෑස්කොන් නූලෙවැනි ඒවාගොයි යම එක කුරීග කුඩේරුගයි සෝනුහෙන් හම මිසාලකන් එන හෝදී වාහුම් වෙ සෝධනී කොංකාල රට්ටිහින් නැත්තෝ බලා එ කුදින්නම් වෙස් ගියන් අන්නම් වෙස් දවත් දී ඒරාල්ගම නැගනත එ කොංකාල රට්ටිහින්න කම් වෙස් ඒර එකුදින් මිසාක රට්ටිසකැක්කුම් බේරක ඒකෙන් ගියකත් දාම්වෙස සල්ගනන් එගේ නැතා ීතු බර කුරවන්තාද එකහල ගොලුන් තමහරු අඩුගන වරක් ගෙන පෙනාවම යද සල්ගන පෙවනු අවන දයිෆෝස් කෝල්ලන් දේරුග යක්ගන්න කෙට් නයින් ගවලේ කුදින් දෙැමිගුණා පුරාවර කුදින් හම ඒකනි ස්කූලද්දේ අරුවන වරද දෙරවා මන්දරෙන්නේ ඒකනින් ස්කූලද්දේ මංමයවෙස් පක්තියවෙස් කොම්මෙස් වගුත හෝදාලාගෙන එකුදින් ස්කූලක් ගෙන්දා නමයි අරුණ හිතන්න බොඩතිකම දෙකේති දූකොල් ලෙවෙනයේ එකනිවෙස් දෙම් අනෙක්කමකි නිසාලක මේ එක වර ලෝබි වේ නුබුණානේ මම්ම මෙන කුඩයිරු බුණානේ එකම් එවමුරද්දියම එක් කල ලදවෙතිකමක වනේ කන්නේ බයි මේහුන්නම් වෙස් ඒ දර්සුල් කෑර වර ලෝබි වේ එහෙම් බුණ එක බේරද්දාර්වෙස් කූලද්දායරු වෙස් දැරිසු ගොයන් ගොස් හම ලවිවය බුණ කුඩයිරු බුණාන කොම මිහකුවස් ස්කූල ලාෆෙස් ලවිවය බුණ සදාන උම වෙස් දේන කන්නේගේ ඒ ඒකන්තන් හම බොඩුවීම වෙස් ප්‍රාවරයම සරවනම හිපාට්ටම් එක කාල ගෑත්කම් කුදින සැකරෑ වෙස් ජහම්බි ඒරන් එකුදින් වෙස් එක්කල කොම්ම එකමෙන් වෙස් ෂයා කුරාණ හා ගෑවීම හම බෙස්ට ෆ්‍රෙන්ඩකවාම්බි ඒ ඉන්න ගුළු මේ වකි වරකන් උමුරු දියම ඒත් දුකොන් නුලම්බි ඒ ඉන්න ගෑස්කම් දැන් ර මුහිම කමෙන් ලෝ බවා කුණරෙකුද්ජස් ඉසස්වානක මම්මස් බක්්‍රෙස බලෝවිවේ එක එහ නොබුණේවේති අස් එකන්ත ඒර එකුද්ජාන් සම බුණම් පශානයෙන් බුණම් පෙශීමද දෙම් එක පුරාවරන් ආරා ඉරුග ගින කුදින වරක් ගෙන බදවත අන්නාන හසිිගඩක් වෙස් අන්නාන් ඒ ඒකන්තත්තල් වෙස් ෂයයෙන් නුකුරාණ මෑම්බතම් වෙස් කියල් වෙස් නුදේන එකවර ලදවෙච් කමකක්වේගෙන දැ එනිුම් මිශයා කරණ රට්ටිස්සක ගෙන පාර රංඟලු මවුදු මතෙන් මේගෙන ඒවිස් වරම් මුහිම්මු කම එකකොදින් ආශිකටයන බදල්තක් කියයා දිනමකෙ වරම් මුහිම්මු කම එකල ගෑකම් බෙහෙට්ටීම ඒවාකත වශයා කුරේවේයනි එවක් පෙස් දක්කන් කෙරේනේ කොම්ම කමවෙස් මංමයාස් භක්්‍යයා ශයා කුරන් කෙරේවර ගෑස් කුරම් විදරි ඒ දේරු දුරු හිලේ මිහුන්නා ව්‍යාකත ශයා නුකුර දස්කොඩ්ඩේන්වේ එකල් අමිල්ල පාසනල් වාහකතක් වෙස්
0: ಎಮ್ಮೆ ಕುಡೇರಂ ಫಶಿಗೆ ಎ ಗುಳುಮ ಮಸೆ ಕುರಂ ಫಶಾಶೆ ದೇಣ ಕೊಳಂ ಹೋದ ರಟ್ಟೆಂ ವೆಸ್ ಮೀ ರಟ್ಟೆ ಹಿನ್ನ ಮೀ ಗೇ ದಾವತ್ ಕುದಿಂಗ ರಟ್ಟೆ ಹಿನ್ನ ಗೇ ದಾವತ್ ದಿನ ಮಾ ಮೀ ಕಾಲಕಂ ಕಂಸ್ ಕುರಾಶೆ ಏರಂ ರಟ್ಟೆ ಹಿಂಗೆ ಮಿಸಾಜ್ ವೆಸ್ ಗೇನೆ ಲೋಬಿ ವಾವಾ ಕ ಪುನಾಶೆ ದೇಣ ಕೊಳಂ ಹಮ ಎಮ್ಮೆ ಮುಹಿಮ ಕಮ ಕಿ ದಾರ್ ಫುಳಗ ಎಮ್ಮೆ ಗಾಯ ತಹಮತ್ ತೆ ಗೊತೋಗ ದೇಮೆ ಹುರುಮೆ ಹಶಿಗಣ ಬದಲ್ ತಕ ಕುದಿಂಗ ಅಣ್ಣಾಣೆ ಫುಳಾವರ ಮುರೋಗ ಎ ಬದಲ್ ತಕ ಇಚ್ಚಿಸ್ ಪುಣೆ ದೇಶೆ ದೆಮ್ ಬಾಹಗ ದಕ್ಕ ಹಿಸ್ಸಾ ಕುರಾಶೆ ಇದತ್ತ
1: ಖಬರ್ ಇದಸ್ ಎಗು ತಂಗಳು ಮೆಮೆ ಸೆಕ್ಕೆ ಕೊಲ್ಲ
3: ಐಕಿಯಾ ಪ್ರೆಸೆಂಟ್ಸ್
4: ಬಾಜ್ವರ್ ಹೆನ್ನೆ
5: ದೇಹಸ್ ತಿಮ್ಮಣಾಹರು ಎಮ್ಎ ಡಾಕ್ಟರಕಾ ಆಪ್ಟೋಮೆಟ್ರಿಸ್ಟಕಾ ಹೀವಾಗಿ ಕಮಾಯಕು ಮಸಕ್ಕತುಗ ಹರಕ್ಯಾತೆರಿವಾಣೆ ಕೂಡ ಟೀಮಕಾಯಕು ಫೆಶಿಮಿ ದತುರಕಿ ರಾಜ್ಯಗ ಲೊಲುಗೆ ಫರ್ವಾ ಫೋರುಕೊದ್ದಿನ್ಮುಗೆ ದಾಯಿರಾಯ ಇಂಗಿಲಾಬಿ ಬದಲ್ತಕೆ ಗೆನುವಿ ದತುರೆ ಲೊಲುಗೆ ಫರ್ವಾ ದಿನ್ಮುಗೆ ದಾಯಿರಾಯಿ ಮಿ ಗೌಮುಗೆ ಎಮ್ಮೆ ಗಿನ ಕಸ್ಟಮರುಂ ಇಖ್ತಿಯಾರ್ ಕುರ ಎಮ್ಮೆ ಮಕ್ಬೂಲ್ ನಮಕ ಆಯ್ಕೆಯ ಮಿಹಾರುಮಿವನಿವೆಫ

0: කොම්මෙ නෆසකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ චික්කම්ගා මෙනුයි දුනියේගේ දිරිවුලුන් නුවේ.
1: අදමියදුගේ ප්‍රෝග්‍රම් ගාව සල්ගම මේ බලාලේ රියාලු සෝලින් මේ ෆොටෝග ටෙස්ටේක හයිති වන බාබු මේ බාබුගේ ගණස් තුවා ෆොටෝග අශාර ස්ටේක ෆස් තොලස් හයි වන හදීස හදීස් සුෂාල වාදේ වේ අල්කාරී ෆිරාක් මොහමද් ෂර්හ බල්වා දේ ඩොක්ටර් සෞත් මොලි අල්ලාහගේ එමෙ රහම එමෙ මුස්ලිම් නම් මෙන් වර කරමු දුආ කරමු එමෙ බෙ ෆන බාජර් කමයි දුම කිවලා. අස්සලාමු අලයිකුම්.

ආය එබහි මුහම්මදු ගෙෆාන තිමන් රස්කලාන්ගේ බාවාලෙවී එච්චකාමෙදු එබහි කුරවානාමෙදු තියබෑමිහුන් ශක්කු කමිගාවනී නම ෆහෙ තියබෑමිහුන් ඒගා වාෆද සූරතෙන් නිකං ගෙනෙස් බලාශ අදි තියබෑමිහුන් තෙදවරින් කම්ගාවනී නම අල්ලාහු ෆියවා තියබෑමිහුන්න නස්රු දේනේ එහි තෙරින් තිබිනම ඒ උරෙන්න නිකං ගොවා ගෙනස් බලාශේ.

ත්‍යබෑ මීහුන්නං එකන් නොකරවුණු නම අදි ත්‍යබෑ මීහුන්නකං හම හිලා එකන්තකෙන් නුමෙ කුරවේනති. එකන් නොකරවුණු නම ෆහ ත්‍යබෑ මීහුන් නරකය බිරුවෙතුවේ රකාතරු ආශේ. ඒ නරකයකී මීහුන්නායි හිල ඒග දරුකම් ගාවා නරකයේ. ඒ නරක තයාර කුරව්වා ෆාවනී කාෆිරුන්නටකේ.

0: දෙවී කියවා කොදින්න කියවමු මෙහිය. රේඩියෝ මුදර්රිස් ඉස්ලාම්
1: එහෙම මිහාරුති කුදින මසක නිවිච්චතු
2: ලබා
1: එහෙම ෆුරතමා යාණියා කියල් දිබන් යාණියා ෆාහගවි එක්කම
2: මිස්තකොන් කොෆාවා හොරිහා අමලග හිසාබ බල්ලවාන තුව එක්ක
0: දිවිහි ඉස්ලාම් කේවුම්ග ඉතුරු එහිය
3: රේඩියෝ මුදර්රිස් සානවී දිවිහි
0: ರೇಡಿಯೋ ಮುದರ್ರಿಸ್ ಮಿಹಾರು ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಕೊಮ್ಮೆ ವಾಗುತ್ತಕ್ಕೂ ಅಡೋ ಹಾಲಿವೇರಿ ದಿವ್ಯರಾಜಿ ಗಡುಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಅವಹ ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕೊಲ್ಲವಾ.

0: සංහාර
1: මේ දිවෙහි රාජ්‍යයේ අඩුගේ උපෙද්දුමේ
2: අංගාදී උංගන්නාදී මොනිෆෝයි ෆිලවා දිනමුග
1: තෙදුවෙරි කමායකු
2: එකුවෙරි කමායකු
1: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මෙ ගාතුග දිවෙහිරාජ්‍යයේ අඩු
2: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙගා හර්ට්ස් FM බෑන්ඩ්

0: මේ ෆොයි කියව මාමි කන්තත් කියමි ආහස ගොතක දිවෙහි කියන් කුදින් හම මේ ෆස් දෙහයකන් අලුගන් මෙන්න පහග කුරෙවෙ එහෙ වීම හෙදි දාන ගොතෙන් එයි දත්ත ලව්වා මේ දත්ත කියන මේ එප් පේජ අනේ කොක කියාෂේ දෙන් හුරි පේජ මේ අනේ පේජ ඒ ගොත බහා ලෑගෙන් මේ කුරුම කී මේ කුදින්න ඒකම ශෞගු වෙරිවෙ වර ෆසේ හෙන් කුදින් අමිල්ලේ එකන් කුරන් හිවරු ලිබේ කමෙන් එ මෙහන් හෙදුම්ගේ සවබුන් මේ පහග වේ හම දෙන් අනේ දුහු බුණාන ආ හිඟෂේ වහක කියන් මේ අලුගන් කියන මේ මිබ දත්ත කියাশේ මේ බෑ මිකහ ගොතක වෙස් පහගවේ අලුගණ්ඩ වෙස් හැම ඒගොතන් හැම පහගවේ අලුගණුගේ දරිෆුල් වෙස් හැම ඒගොතන් මසෙක්කේ කුරේ මලුගණ පහග කුරේවේ හැම එක්කල අනෙත් දුහ හැම ඇසබුණා නා මම හිඟাশේ මේ ෆොයි කියන් මම කියাশේ මිසොෆා අලුගණු කියන්නේ මේ මිසොෆා හැවි ම හගීගතුගා කුදින් බහාලෑගෙන් පුරතම ෆෂායිරු මිකහල ගොතක ෆෙෂිජ්ජය කුදින් අමිල්ලේ හැම මිකංකන් කුරුම හැම මගු ෆහි වෙගෙන්ද
1: නසු එවසරක මසෙක්කේ කොල්ලවේ තෝ ඒගොත
2: අදාලගණ වරම් මාසෙක කොදෙන් අලගණ මෙහල් මිසාලක අලගණගේ දරිෆලම කිය මෙහල් මිසාලක දිවෙහි එචීගේ මිසාලක ඉස්ලාම් ශිලාවල් දිවෙහි ශිලාවල් දෙවරන් උදගොදෙත්ත කොදින්නම් එකහල ශිලාවලත දැන් එවෙන් අලගණ හම අනි කෑරිගේ බෑඳා දැන් අලගණ බොණන් හම මම්මි හොදාලා නෙමෙයි මිසු ආලුගේ ජවාබ හැම දරිෆල හොදාලාශි අනෙස්සු ආලුගේ ජවාබ දැන් ඒගොතන් හම අනේ දිවෙහි ඇස්චි දැන් ආමුක ඉස්ලාම් ඇස්චි ඒගොතන් හම අලුගොඩ සම මාසෙක් එක් කරන් එහෙම වෙගෙන හම ගෝවානේ හම ටෙස්ට් අප් හරිත කරලා දැස් සම ගෝවාලා නම් මම ආද බලාශි හෙල්ප් එක වෙලන් අවහ මේ මින්ද සුවාලුක ජවාබ හොදාලන් ආද බලාශි මේ අර මිසාලක දරි ෆොලෝ හම ගෝවාලා දැන් හම මාසෙක් එක් බහට හම සම හිතන් අර හම දාන මේ හම කොස්ස හම ඒගොතන් හම දෙවරන් හෙල්ප් වීම අව දැන් වරන් හම උලේ මසෙක් එක් කුරන් දැන් මෙහර මිසාලක මුණානේ එහෙන් උල ලස දැන් එහෙන් කුදින් උලේනේද අනේ නුකි මෙහර මිසාලක දිවෙහි නුකියන් ඉස්ලාම් නුකියන් අස්ලු බේනු මෙන් නුනේ කියා කෂේ එකමකො වර සූහි වේ එකම බුණන් හම අනේ හම දිවෙහි ඉස්ලාම කීවේ සම වරම් මුහිම් මු මාද්දායකේ වරම් මුහිම් මොයිච්චේ එහෙන් විම මම්මි මෙම්බෙ සම මි කියාලනේ නෝ හෙයේ දරිෆොලා එබ්බෑගෙන් එහෙම වේ මහම කියාලි මහම රංගලුවානේ කියවා හිවෙස් වානේ එහෙන් කියෑන් දැන් හම කියාල අසු එහෙන් කුදින් උලේ ගොයින් අසුදත්ත කුදින් මිහාර බොඩක් ස්කූලු ගවෙ සම එහෙන් කුදින් උලේ ගොත අනේ හම වාහක දක්කනි බොඩ
1: දැන් දරිෆොලා එකීග මසෙක්කි කුරා වාහක තිෆාහ කුර වේගොත මසෙක්කි කොල්ලුම ලිබේ හින් හම ජොමකි කොබත කොංකාල් බදල්තකේ තෝ දරිෆොලා මී අන්න
2: දැන් හම මිහාර හම මී දවස් කොළ හම වාරබ් බදල් ගුඩ් සේවන් ගොඩ මිහාර හම වාරබ් බොඩ බදලෙන් ඈස ඉනි හම ඒගොත මසෙක්කි කුරා දි මිහාර අබදු මෙහම් බොණන් දිවේහි වාහක ෆොයෙස් කියාලාෆා ආදබලාෂේ සුවාලු කොල්ල නුනි ඉස්ලාම් බොඩ ෆොය කියාලාෆා ආදබලාෂේ සුවාලු කොල්ල දේනමේ ඒරන් ඒගේ ජවාබ දෙවෙරන ඒගොතන් එහෙම ගෙද්ද වරන් උපාවේ හම ඒති අන්නා තිර ඒගොතන් හම ආදේ දෙස්ත වලගොන හම බුණන් හම ටෙස්ට් කාරි නුවියස වලගොන බුණන් හම ඉස්ලාම් බොඩු ෆොයි හම වර මුහිම්මෙ ඒග හෙර සුවාල් තක ජවාබ තක කියාලාස ආද බලාෂේ මම්මි කාරි මම්මි සුවාල කොල්ලීම ඒගේ ජවාබ දෙන්නම දෙ වරම එහෙන් කුදින් කුරා කන්තත්තන් අසු බලානක මෙන්න තේ ස්කූල් ගවස් බලාලාෂේ ආම මම්මි කුරා කන්දත්තන් හනේ හිතන් අරවාලාෂේ මිසාලකන් හිතන් අරවාලීම හිංහවජ හොලි බෙන්ණ ඒති හම ෆොලෝ කොල්ල බලාෂේ
1: නැසු වරබඩ ශුක්‍රියා ඊතුරු මවුලුමත්ත කෙවස් නැසු වල බෙගෙන් දාණි තිගත ෆිලාවල දර් ෆ්ලයි කී ගදස් කොල්ල ෆුර්සත් ලැබුණි මදත්
2: අලගණ්ඩ කන්නේ මස් බොඩ දාසේ පහූරි
1: ශුක්‍රියා යද නැසු
2: ආ තෑන්කියු වරබඩ
1: දෙවරාජේ ගඩු මිගඩි ගල්ගොන් මෙන් කුරියෙ මිගෙන්දනි හිටතුගේ මාමෙලා මෙලි මෙදික ප්‍රෝග්‍රෑම් ගල්ගොන් මෙන් වාහක දක්කම මෙදනි කුදින් සිම්මා දාරු කුරුම්ගේ මුහිම කමා ගුලේ ගොතුන් අදියස් මුහිම වාහක තකින් ඒ බොහරි එන්නම වෙස් කුඩවකුත් කොලකෆහ
3: හිටතුගේ මාමෙලා මෙලි

0: ගේ තහෙගු මිහාර ඔති ඉරානු ඔති නීනාම සුශාලා ඇමරිකාගේ සිෆෙන් එමෙර ඊරාන හමලාදී ඊරාන් තෙර වන්න සිෆෙන් මියක් මරාලා කොම්මෙ මියක එමියක බෝගෙන කොම්මෙ මියක 30000 ඩොලරති අදි අංහිනක එකම් කොෆියා ෆස්ටර් සස්ටර් එකමණික අංහිනු නවෙත් මේ ඉවර දෙනි අගුරාකන්ත තත්තු ශාමිල් වාෂේ ගෝමු දිෆා කරුම් ශාමිල් වාෂේ අංගුරුන විස ෆුර්සතේ මේ ඊරාන් සිෆෙන් තෙර අංගුන සරගිනවා ඒ මානෙකි ඊරාන හමලාදී උදවාන හිංගා ෆරාති හයියරු කොග්ගෙන් නෝනේ එමියක් මරාලා ෆියා ඒ ෆරාතක එකන් සාවිත කොත් දීෆියා ඒ මානෙකි එන ගෂිකන දෙක්කොන් නෝනියා ඒ මරාලික සාවිත කොත් දීෆියා බොඩු ඉනාමෙ දෙනෙ මේ 30000 දරු මේක බේනවා ඇමරිකා බිරුගෙන් නෝ අදි ඇමරිකාය මේක ખાસ කො සිෆෙන් නවස් මේකම සබ නැසන සරත කුරා එමෙන එගේ බොඩු ගවමකන් අර එමෙන් උරුණු එෆ්ආර් එරියන නෝ තෝ ඊරාන පයි ඇමරිකා පයිලට් කො මිනිමම් කරමකින් අරගම සෙෆාස කීදියා සදාන ඒ එම මිකා කන්තම් මේ ඉන්සාර්ත දිනම බේනමකී අස්ලු යන මාකට් හමජිස් වාකි මාකට් ලොරුන් අරහම තිවරබ්බඩ එක ඇමරිකාගේ මේ බලිපාතකා ඊරාන හුරුමස්කොනට බන්ධු කුරුමා තෙව බේරු නුකරවුමා තැන් ගොස් මෙති හම වරබ්බඩ දුනියගේ මියෆාරිග විහි පසටම හිස්සා කරනි විස්සා වන්සේ හා දේතරේ පසට හිස්සා කරනි හුරුමස් කණඩෝඩි එම හුරුමස් කණඩෝඩේ මේ ලොරුන් අරහමති මිහාර ඊරාන හම හිවට්ටා මෙති ම ගස්තුව ඇමරිකා හම ඉදජස්සාදම්ගේ ඔන්න මියංගුරාම මක්සද හාසල් කරේ නුදේ මේ එම එකම් ෆූ බෙද්දම ටකා ඇමරිකා බාහර්ගද එකම ඊරාන ගොති මිකන් කුරුමා මේ වාගේ ගමන් දිනු මේ ඇමරිකා මා බාහර්ගද මේගත බුණිය වානති කොම්මස් ෆරාතක මීගේ අසර කොග්ගෙන් එකද මාකට ලුයි යන්නානේ නේද අගත තිරවානේ එම ඒගත දක්ක වාහක එකම ගින ෆරාත කුඹර නේ කොන් දෙරන වාමගේ මිස් වාහක බෙදක්ක එන්නම ඇමරිකා වාහතකුන් වෙන්ගේ ඇමරිකා කුරින් දින් ඉන්සාරතක මිහර වර්තා මිහර විබරණ ඉතිමන්නම දිගු මුදතක මිතිබි වාකේ කි කෙතරකම ගෙමිති කුරිගුණ ගුණ කුරිගුණ අවහන් නිම්මාද හඟුරාම් කුරිරුස් බොනිකව වේ මේ ෆස්ට් තෝ කමිකේ මතිලේර දුවාද නෙමෙයි වෙරික් වෙරින් නේද එක මෙහෙරණු කන්ත දිමාවේ කි එහෙම වරුන් දන්නා වාකේ කි ඇමරිකාය වෙස් මීගේ හගේකට මේ තියම වරබඩ ට්‍රප් එකේ තෙරේ වදි හම මුලි මලියරා මීගේ තෙරේ නුකුම වෙනකොට වෙස්නේ නුකුන්නන් ජේන ඊරාන් පුණා ගතක එබ්බස්වන් ඊරාන් හත්තා ෂරුතන් ඉතුරු කරන්නේ මෙහර පුණනි ඇමරිකා සරහද්දුම් බේරු වෙගෙන් නෝනියා අද ඊරාන් බේනුවා කන්තත්තන් ෆොරියම් කොරමෙන් නෝනියා දෙන් හුනොස් කන්ට නොස් හුරුවාන එම මිහා වරුග දෙන් ඊරාන් ඉන්සාර දෙති ඒක නැතිජය ගොතුම් මිබුණේ ඊරාන් අමාන් දේශ ඊරාන් වනේ බජිර් ෆේම ඒ මිතන වාහෙන් දෙරන වාහෙන් දක්කා වාහක අනෙක් කොළුම් මේ මාකෙට අසර කොරුවම වෙගෙන් දක්කා වාහක
1: ජවාද් වරුපඩ ශුක්‍රියංගේ තෝ හිස්සා කොලි මෝල් මාතා ಅನ್ವೇದಿಗೆ ದುನಿಯ ಕಳಿಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗ ಅಮಿ ಬಲಾಲಿ ಅಮೆರಿಕಾಗೆ ಕೈರ್ ಕಾನೂನಿ ಹಂಗುರಾಮ ಮೇದು ಖಂಡಾಲ ಮಂಗೆ ಬಸ್ವಿ ಮುದ್ದತು ಹಮವಂ ಮಿ ಮೌಲುವ ಮುಹಿಮು ಮೌಲುಮಾತಕ್ಕೆ ಲಿಬುನ್ ಕಂಗೆ ಉಮೀದ್ ಗ ವಕಿವಲಾನಂ ವಸ್ಸಲಾಮಲೈಕುಂ

0: අදි ස්තුවාලයි දෙන් බෙනුවනි අහනේ ඩොක්ටර්ස් වල්ගොල්ල බෙනුවනි බයි බේ ෆුලුම් බයික් උඩ කුදින් එහෙන් ගෙන්ගුලේරු අනේ එබ ෆෙනේ හම බකුන් දෙයිරු දැල් ෆුල් රොය රොය ඔබව සම හම දේනි දේනි දෙන් හොඩු ලෙවේනේ රොය රොය ගොස් සම්මුලෙන් ගිස් ලෙවේ මුන් ගොස් දරිපුල හුන්නානි වානෙච්ච වෙපා එහෙම මිගොතක් උඩ කුදින්න කාන්දෙන් උලුන් එයි කොන් කහල කමෙත්තෝ දරිපුලගේ රුහුමු ගතෝ කාන්දෙන් වී ඒ දරිපුල කාවරක ඒරපු එහෙන් උණි හම කු ගඩිදි හුණිය කියාවා දරිපුල කාන්දෙන් වගඩි ගහම ගඩකමු ඒගොතත්තෝ කාන්දෙන් විහම
1: ටික සීදා ජවාබ කියම දෙනවා මේ නුරුහුම කම කුරවාක නුවාන තදත්තෝ දැන් එක මෙහෙන් දෙන්න වෙස් අවන වශයෙන්ගේ එක අද අවන මෙහෙන් දෙන්න වෙස් යා පස්සේ කම නොය සිංහා දාන ගත එෆාව කුදින් හම අග නොහුලවාම වෙස් ඔල එත එක මම මම හස බලන්නේ මීන මෙ අග නොහුලවා දෙදෝ සුජ්ජ බලන්න එත නුනේ එම්ම සජ්ජස් මන ෆන් දැන් එහෙම වීම ඒගේ උඳගු හම බේ වෙන්න පුළුවන් කිලප් වාන එකම කො මීක එම් මෙ අවද කි එක අනේ එකුදින් කා හෙක්වාන ගොත්තකින් හෙදුම් කරන එක නුනේ අමක අමිල්ලය කාන ගොත්තක දෙත මම විසාගේ හෙදන එක ගොතකි එක මී එහෙ මියු නයික කෙව ඒ වාදක එකම දරෆුලන් හැම එක දරෆුල කාන්දේ වයි ගොතේ ඔගඩි හැම සස වියදක එක ඒ කුජ්ජා කරන ඔෆෙන්නා එහෙ මියු කාතන වෙස් දැන් ඒ කුදින මෙහෙවන එක මී ඒ කුදින දෙ අදපෙක දෙත එක තවක තනක බාන්දාගේ කාන්නේ ප්‍රශා ෆියාම දැන් එකම කී ඒක ඒ කුදින් කාන්දේරුග කොඩ කොජ්ජ හැන ඒ කුදින නස් තුකොලා කායචසා කුලලා කන්ත කොදෙන් ජන මක හැම එක ෆෝන් දක්කාලාගෙන් ඒ අංග යන් එච්චිතක ලුන්නේ නුන් කන්නේ මේක මොහෙම් මේ කිය හැමෙම එකුදින් මෙසේජ් එක කායිචි කොරකො ඒක අක්කාතලා ඒක කුන්න කොංගෙතකට මේ අතන් හඩි වෙසද කොමසරගේ අපි දුක ලංජ කරන්න එක තන් හඩි දාත කරන්න පොඩ එකත තුණු කුර වෙන්නේ දැන් ඒකම තන් හඩි වෙස ඒක ඒ අමිල්ල ඉතුබාර කාණ ගොතුගේ ඉතුබාර ජී කරන්න කුදින දස්කොත් දැන් හැම අනෙක් තනෙක් මේ කාණක අවජී ඒක එච්ච අමිල්ල නගාන් කාණ කාම දස්කොත් දෙනතෝ
0: දැන් අදි ડોક્ટર දෙම ફોન දක්කාලාගෙන ඉවත බයි පාරු කාන්දේ වේද ඕකේ කාන්දේ වේද බලන් දෙහෙනේ දෙත කොම්ම වෙතේ ගොතකු එකම කුස් මිහාරු මි ජමාණුක වර බොඩ පෙන්න මන්දර වර ගින පෙන්න මන්දර කුඩ කුජ්ජකු හැමෙම පුර තමයි විශාලක 6 මන්ත් වරකු දෙන්නේ නැගෙන දෙත ફોනුග හිපාටාගෙන් එහෙන් මුන්නන් අනේ සෂා ඉරුම් වෙසිගෙන් දරිපුල ඔත ෆෝනු දීප හුරිහා කා කොන්න ගඩිය ගොස් දරිපුල ඔත ෆෝනු දීප බහට්ටයි කල මම්මා යලනි යලනි කල පුලිය
2: කනොන්
0: අද ස්ක්‍රීනින් ටයිම් මෙහා ගොඩක් දීගෙන් දරිපුල කාන්දිනු එයිස් කොන් කාල කමෙත්තෝ දැන් මේ එයි දැන් අලුගණු ගේම් ෆෝගේ චුවා
1: ස්ක්‍රීන් ටයිම් එකේදී අවම අනේ කා නොදිනස් අවමෙන් එහා ගනේ මේ බේන් වෞතු තකෙන් නෝ හයතු කේකිය දැන් මේ අරණ එක බේන වෙරින් ෆෝන් දක්කනේ එක අවහන්නි මම කරන්න කියලා ෆයතෝක කොරියා බේන ස්මියාද මර් බිසී ත මම්මස් වසීෆාක පප්පස් වසීෆාක ඔලේක එක ගාඩි නෝ නැති කන්නේ පොඩ එහෙන් හෙදෙනි දෙකම ඒ ගෙහින් එදීම බවද කි බය වල ගින ෆාරන් මේ දිමාවක මේක මුහම්මදා කුරුගේ බය වල පොඩ දවන් කුදින්ගේ දෙන් එක ෆෝන් දැක්කගෙන ෆෝන් උන් ඉවෙච්ච කුදින් කියා ෆෝන් එකමකෝ මීයක වාදකම් වීම වර්ගින ෆර ඒ බඩ වනේක අම වර්ගින ෆර එක වුණා නේ මේ කුජා ඕටිස්ටික් නුනියම් එත ඒඩීඑස්ටි එස් වන ෆෝන් එකම හයියතු මේ බලාරක ගින ෆවදික ඒ කුජා හොරියා එවලින් හොරියා කම බරාබර වන හැම කෙනේ වාහක බිනු දැක්කනේ දැන් ඒ කුජා මේ කියා ඇච්චකින් ඉන්න ගින ෆරන් ඒ ෆෝන් උන් අඩුවේ ලවයේ නුනියම් මදහේ වියස් නෝනි යාම එක ඒකින් කියා 1 2 3 කියා ෆන් එකමකෝ
0: එක හැම ගිනපාර ස්ක්‍රීනින් ටයිම් ගිනවා කුදින් මි වෙන්නනි ඒටිග ඒ දක්කා කාටුන් ග දක්කා උස නෝනි ඒග ඒ දක්කා ගොතක වාක්‍ය සුන්නානි ඉංග්‍රීසි වර බොඩ වාහක දක්කානේ හැම ඒකට ස්ක්‍රීන් ටයිම් ගිනවා කුදින් දැන් එහෙම වෙයිම
2: අහුම වර බොඩ ශුක්‍රියා ඉංගේ තවර ගින බේෆලුන් කියුග එබ තිබ්බෙවි
3: ಕೊಡ ಇರ್ಕೊಳಕು ದೆಂಗುರಿ ಸಾಲ್ ತಗಾಯಕ ಬದಲ್ ಕೊಲ್ಲಾಣ ಇಂತಿಜಾರ್ ಕೊಲ್ಲವಾ.

0: එංහා 4141 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේක අඩු ගණින් මෙන්දම ගලවේ තිංගටි 30 මිනිත් අසෝමිතේ ගෙන් දොනි දිවෙහි රාජ්‍යයේ අඩු.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගේ තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සෝලිහුන්ගේ පකීචා.